0: ගියක් ඉඩනෙමක් එපිසෝඩියුඩවාලු හුසී ඉතනය ප්‍රග්‍රම රඩියු ද්‍රම කොකොස කොනබ මෝරිස් ඩෝමිං නෝරෙල සවන්් බැම්විඩු මයි ඉහ රඩිය ද්‍රම කොකොසන්. හනිස්සන් ඔහින් ඉත රෝණහමුතු කොන ද්‍රම කොනබ ජොර්නාඩ නේත නොඩ විීත්නියන් නො ඔයින්සා සිරකොන්සේගේ හළු මුඩංස පොසිතිීවු ඉහ සිරනිරල සවන් නොමොස් ඉහ සිරණි කොමනිඩාරි. අතුලොරි ඉතා කෙක්ලයන් දියුතන් කොනබ ද්‍රාමයිඩනේ හවසෙකුම් විඩ බයිනාකනයින්රුවා මනඩියාන නුඩරති විෂ්ටා පිංාලිින් හක් බේත්මාලු නොමෝෂ් මන ඇතේල් නුඩර ඇතිවිස්ත කොකොස බැම්විඩු බා මනනයින්රුවා
1: බ්‍රිගඩ මනදේසේ.
0: දියක් හවහහු හුසී මනඩියාන මනඩියාන ඔයිසා ඉතනි හරේ කොනබ ඩවිීත් නොනේ තනිනය මෝරි සිඩා ගෝරණේ ඉහ බලංසුක් බීත් එන්ත්‍ර සිර කලයි ඔයිස්සාතිර්මනදිනි හනොයි
1: මන්දේසි තුරහුණ හනොයින් ඉතරෝන ඉහද්‍රාමණේ ඩවිීත් නෝ නෙතනි මුරි සගෝරණි හර්මෝනියලෝස් නෝ ඉහ බලන්සුක් බීත් ඇන්ත්‍ර සිරණෙන් රුවමන
0: ඔයින්ස්සා තුීර්මණ ඩියානනි හනොයින් ඩවිීත්න ඉනම් බෙලෙත්‍රෝක නිනි හනොයින් කොනබ ක්‍රීතිකන බේමක් නි හලොබ නේත කලයි නෝ සයිඩමක් ඩවිීත් බෙලෙ හාලෝ අතුව ජුඩා නිනිය ඊනන් සයි එම ඊඩන බේමක් සුපොර්තිීවු නෝ පොසිතිීවු ලියෝ.
1: සිං හවනුවෙන් න්‍ය බේලේ තම්බ ඩවිීත් හුසු ය ඉනං හතු හළු බතුරුම හොඩි සුපොර්ත බනත. නොනියමොස් හෝ ස්පලික සවන් කොන බනතන ප්‍රකුප සවම් බසිරණයවා.
2: ලෝෂ්ඩනි ඉතරෝන ඉහ ද්‍රමණේ ය සවන් නිබේ ඩවිීත් හාලෝ හොඩිය ජුඩනය ඉනං සයි එමිඩන බෙ සුපොර්තිීවු ලිමක් ඩවිීත් ෝ ප්‍රශේ සම්බ යනත ය හතයිස් නෝනිය ක්ස්පේස නිනය කොන්තේන්ති බයිහ වෙෂ්ටවාර්ණ බෙනත හතයිස්.
0: හනිසං ඔහින් මන ඇතෙල් කුලියෝන කතක් ඉහ ද්‍රාමයිඩනේ ඉහ සං පොසිතිීවු නිබේමක් ඩවිීත් හලෝ හොඩිය ජුඩ නිනිය ඉනන් සයි එම නිබේමක් සුපොර්තිීවූ. ඇතවන් තුයිර් මන්ඩීනය හනොයි ඔයින් සහ නේත නෝ ඩවිීත් සිර බෙලා ජුඩ එම සේලු කිය කොමනිඩාටි නෙබ හස්සරු ප්‍රබ්ලම නිබේ හනිසං කලයි.
1: හවනුවෙන් නැත නොඩවිත් ෆයිසිරන ස්පරෙන්ශය බා කොම්ඩැටි සිර කොනබ සිරණ රැලසං උලුක් නො අගෝර උලුක් සිරලඩුම් ෆහැක් බීත නෙසං. මයිබේ අගෝර සිරණ රැලසං ෆක් බීත නෙසං. පොති දෙසිජං හමුතුක් නොහලො බලන්සුක් බීත් ඉහ සිරණ රැලසං සෙක්සුවල්. නො සිර සෙන්ති සෙගුරු රෙස්පේත නො සෙන්ත සතිස්ෆාස්. තම්බ ෆක් බීත් එන්ත්‍ර ෆෙතුන මානෙ ඉහෝ මලරන්නේ ෆොබින් ෆිසු ලොස් බ ෆෙතුඩේත්. මයිබේ බ ෆමිල තෝමක් මාන.
0: මනඩියාන හෝ මන ඒතෙල් ඔහින් ඉහ ද්‍රාමයිඩනේ ඉතරෝණ ඩවිීත් හොනේත බකුලිය හෝ ස්ටුඩාන්තේක ෂ්කොලවන් සිර කොනබ අසුන්තු කොන්සෙන්ටිමේන්තු ඉඩනේ ෆෝ බෙනිෆිසු සයි ඩබ ජෝවෙන් ෆෙතු සිර ජෝවෙන් මනි සිර නෝ බකුමුණනිඩාඩි එන්සිරාල්.
1: මන්දෙසි කොන්සෙන්තිමින්තුනේ හනිසං කොන්සේතු ඉඩනෙවේ මාක බෙල හනුරින් ක ඩිස්කුති හෝ ලබරික් ෆෙතු සිරකාතක් සිරණ ඩෙසිජං කොන බ සිරණ ඉසි ලොලොන් ඉම්පොර්තන්තය.
2: හවනොයින් සිරණිය ඩඩලියනෙ ෆූරක් නෝ ඉන්ෆෝර්මතිව ලෝස් එම්ම හෝතු බෙලෙ කොලියනක් ලෝකේ නෝ එම බෙල ඩෙන්ටිෆිකඩිස ෆිව් සිරණ බේ කොමනිඩාරි සිරහ සෝරු නොමෝස් හමෝසුතන් ඉඩිය ෆූරක් සිර කොන බ සඊඩමක් සිර බෙල් හාලෝ හොඩි සුපෝර්ත හිය සිරණි කොමනිඩාඩේ.
0: ඇතවන් මනඩියාන අලෙන්ඩෙ බුවත් නෙබේමක් අලින් ෆෙතු ඔහෙන් කුලිය හොනේත නො අන සයිඩතාමක් සිර ප්‍රසිීස කුලිය කරික් ලීග හො කොන්සෙන්ටිමේන්තු නො ඔයිසා හෝ අලින් මනසිර.
1: මන කොන්සෙන්ටිමෙන්න්තුම සජුඩ ලබරික් මනසිර තු රෙස්පේත ඩිසිසින් සිරවසි එම සේලුක් නෙබේමක් අතු ඉන්වෝල්වේ ඉහතිවිඩල් සෙක්ුවල් රුමන.
0: ඇතවන් සයිඩමක් ඉතනිය කොමනිඩාඩි සිර බෙලෙ හාලෝ අතු රෙස්්පෝන්ඩේ බ ප්‍රබ්ලම කොන්සෙන්ටිමේන්තු නොහල බලන්සුක් බීති සිරණරල සවන්්
2: ඩියක් මන්ඩෙසි හවහනුවෙන් සවන් සිරණෙ බෙලය කොන්තෙසිහ කොමනිඩාඩේ සේබයින් හිර එම හෝතු තක් බේත හමූතුක් හොඩි හලවා සවන් රුම නැබේමක් සේෆෝ බෙනිෆිෂු බයිහ මෙම්රු කොමනිඩාරි සිර සෙල්ලුක්.
0: ඩියක් මබේ ඔයිසාහිතනි හනොයින් කොනබ සිරණි ඩිස්කු සවන් හෙන් කොන්තුරු කොමනිඩාඩනේ ඩිය කලයි
1: මන ඔහිතරෝන ඉහ ද්‍රාමණේ ජොවෙන් සිරස ඉන්තරෙසි අප්‍රෙන්ඩේ කොනබ සෙක්සුවල් ඩාඩේ එඩුකසන් සෙක්සුවල් නොමෝස් ඉම්පොර්තන්සි සිරවුස්සි හලො බලන්සුක් බීත් එන්ත්‍ර ෆෙතොනොමානෙ.
0: අතන් අහරෙන් මන ඒතෙල් ඉඩේය කඇතිවිඩාඩි සයිඩඩේත් මක් සේ අජුඩ ක්‍රියරෙල සවන බේ ෆහෙ බලන්සුක් බීත් නොහලො කොන්සෙන්ටිමේන්තු හොත්තිව ඉහ කොමනිඩාඩි.
2: Alors, nous demandons ici, consentement, nous ajoute la communauté sira, à tu ajoute sira nyoan sira, non, ajoute la communauté sira, à tu y communication no ben à cloque liutang, honesto, non, respeita, ben hira envolve y a qualquer atividade sexual roma.
1: Sai da tama kita precisa halo i a comunidade, a tu assegura i dané, bele acontece. Bele halo i a tenia comunidade ka o insa.
3: Tu ir hau, diskusan kona ba consentimento hanesan parte i dané be importante tebes. Tamba i dané bele ajuda joven sira hatene kona ba saúde sexual.
1: Obrigada barak ba mana Diana, no mosh mana Ethel, no bema dada Leona i ha programa i dané. Hau hanoin katak i ta hotu i ha bit ho di halo i tenia relasan sira i ha balansu bit. No ita mosh bele ajuda ema selu ko di halo buat no bema hanesan. No ita hotu i ha responsabilidade atu foti asau ho di prevene violência sexual i ha relasan. Barona na insira, kari kita hetang experiencia violencia iha uma, bele visita hamahondo TL, hodi kontakto numero redi referral nebe ita prefere. No kari kita hakara katu hetan tratamento, documentação konabakanek, aconselhamento, acomodação temporária, bele kontakto pradet, fating hakmatek. No kari kita hakara katu hetang assistencia legal, no acompanhamento ba violencia nebe ita hasoru, bele contacto Alfela. Obrigada Bara aqui até tempo selo.